0: කණ්ඩං ඇල්ලුවාට නැත මොලේ ලැබෙන්නේ.
1: එදා වගේ අදත් හෙටත් ලොවේ තිබෙන්නේ. මුලේ නිසා ලැබූ දෙයයි සදා දිලෙන්නේ. මුලේ නිසා ලැබූ දෙයයි සදා දිලෙන්නේ.
0: අයි අයෝ මුලේ බලේ තරම් දෙයක් නෑ. අයිස මුලේ වගේ උතුම් දෙයක් නෑ. අයියෝ මොලේ අමාරුවක් ගියා, ඉරේ දමා කලක් ගියා.

0: බර්ටෝල් බ්‍රෙෂ්ට් හිට්ලර්ගේ ඇමති මණ්ඩලය ගැන.
1: Bertolt Brecht on Hitler's cabinet of ministers.

Menenerin.

0: breakthrough into the future.
1: පෙරදින කම්පණයක තුන්වැනි යාමය. සිනමා සංගීතයේ අනාගත මං පෙතද